යමා අස්පදී සිතෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙහි මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිරායේ අන්තේ හොය සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සන්තූර් මුඛලායි

හබද පව් පංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර් සුකුදාතා ගුරු මුකුජාතා සෑජේ රයා සමායි පගතා කා පෝජන හර නාම්